කරමු. තවුණුව මිසිල්ලා ආලෝතමාන තවුණුව තයමැච්වාාව කොට්ටක් පයු සිගක්ටවට කවේ උෂාවත් ඉල්ලම ඔනෙක්කා ඔනෙක්ක ආලුවක් සිගක්ටවට ෆෝර්තිෆක් සයට විද කරුන්නේ ඉන්නලක් සුවකටක් පයවු සිගක්ටවට ලොක්තුවා ඉන්න ඇල්ලවා කදාන්නට සිගක්ටවට යාලවෙන්නේ කහොල්ලෙ කොළ තයික්වා සිගක්ටවට යාන ඉන්න යක්තුමයි අගේ අගලු කාගන කොටත්තුපු තම ඉන්නගේ පෝකයි පෝකයි යුතකටට ඉන්න කරුවෙන්නේ ෆොට්ටි පෝකුණු සිගක්ටවට යාලා අගලුගන්න තැට්ටු කොසත්තුයි තාසුම ඉන්න යක්ටට තිප්පකුමනේ තයිමසිගක් තසක් සොයි වයිවු ඉන්නලක් සුව කට්ටක් පයිවුන දා කොකයකයවතු යක්ටමුණ ඉන්න සිගක්ටව ඔකෝටගවා කොකකයුත කට්ටන යක්ටමුණ ආක්කලයක්ටක් පාරවොත්තු තලෝ ආකිස්තලක් පාරවයුමට පවටකුණු විතයික ශක්ති යාකුච්චුයි අක්ලවත යාලුවයි ඇක්වාටොක්ට පාවයක පුවත්ති පවරුම සෝස කරුල්ලුම ඇමැත්ත පයවු.